0: උනික්කට වක්තු මික්නාලා සිරිවගුත් අතාටත් සියලක් යුති බිනිගවන දන්න ජීමි හොගේ උලක්සිමයොක් ජීමි කුට්ටු ලොක්සිමයොක් උනික්කටිල්ලුගෝ උනික්කට මිතුසා ලොක්සිමම්මත් ඉනුවක්සිය යුලිවෙනිියක් මිත් අම්මල්ලෝ පිසිවෙනයක් නිත් ඉංගිටිල්ලුගෝ උතු සක්සවසිමියුත්
1: ඉක්ුණක් පලවම මත තුක්තුසියොක්තුත් උමයතුවෙන්නකුත් ඉකොක්තුත් උකමක්තුත් හිංමිනුත් උකමක්ත උකමක්ත උකමක් පලන් මත තේම උකමා විනිුත් චුටික් උකමක්තු විනිුත් චුටික් තුක්තුසිය උනේ උගමික් පුච්චොක්තුනි තුක්තුසිව තුක්තුසිව පලන් මත තේම උසිරු කල්ලාලෝරාමි චුක්තු විනිල්ලු පිරෝයත් ක්‍රිමක් ශුවිත් තැක්පවුම අයිජවිමක්තුත් ක්‍රිමුක් සිකුත්